0: ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගු ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ
1: Tech Week 26 is Aotearoa's biggest celebration of technology and innovation.